0: ලිබේන හෙව කමෙක්ගේ බදලුගෙන් නූනෙ.
1: ඉල්ලබතිර අවජෙහි රබ්බිහිල් අල.
0: එහෙනෙක්කමක් ඒනා හේද කුරණී ඒනාගේ වෙරි මතුවරි වන්ත රස්කලාගේ වජහෆොළු එබහී එකලාගේ රුස්සෙවුන් අදාගෙන්නේ.
1: වලසෞෆයර්බා.
0: අදි නිකං හොරෙ ඒනා රුහේනකං කශවරෙ.
2: දිවයි FM නුවදිහ කැමගාඩ්ස්.

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆෝ පිළවෙත් දෙනුමුග අබදුවස්
1: එල්නවයි එකමකු ආ අඩේ ආ බීටෙන්

0: අමේකන 96.1 MHz දිවයේ FM.
1: අබදුවස් එම්ම ගාත.
0: දිවෙහි FM ගේ කොම්මේ ගැටියරේගේ ෆැෂන් වෙස් දිවෙහි අමිල්ල රාගේ කියලා වේකෝ.

0: මෙහරගඩ මෙවැනි හතරගඩ ෆන්සාස් මිනට් ෆන්සස් පස්සේ කොඳු හිඟාප දෙවරත් දෙව එසම මෙගත් කරේම දැනි ටී ටයිම් රිකස්ට ශෝක බෑවරම මෙසජ් කරන්නේ පේසෙමු ඩිFM 91 පේජ මෙහැස හබුන් මියතුක ශෝක ෆුට්ටම් බෑවරය වහගරක් කලන් අස්සලාමු අලයිකුම්
1: වාලේකුම් සලාම්
0: නහෝ කබ කේනෙන් හාලු
1: හාලු රංගල කේනෙ
0: ෆිනාස ම වරබ් බරාබර සබෝ ඉසින්ත
1: සයින් ඔබන් ගම් කොෆි බොම එක නහුමේනි
0: එහෙන්ත කී කොල්ලනි කොෆි බොන් දෝ මෙගඩි තේනි වර හිග්ගෑමු මූසබෙද්ද කොෆි බෝල
1: යා බඩු කොෆි බෝ කාලා අපදු කොෆි බෝ කාලා මූසමෙන් දෝ මෙන්ති
0: නහුවකි කොෆි වල ලෝබ කරා ෆරාතෙද්ද
1: නෝ ආ වර බොවේ නහෝ කොෆි
0: කොෆි අනුලා සවයි වෙවෙ තෙම්මෙ දුහක් වෙස්
1: නොමෙවෙ
0: නොමෙවෙ දෝ හැම කොෆි ආ එකු මෙ සවයි වෙවෙ නිදෝ
1: යා
0: දැන් කොංග මෙවති මේ කුරියා
1: ඩියුටි වෙ නහෝ මොල හැම මොල දැන් ඩියුටි ඔති කුරියා
0: කොංගෙන කො නිමෙන් ඩියුටි
1: නිමෙන් මෙරේ බාත දහ
0: ඕ හැම දෙන් ඔන්න නිදුන් තදෝ නිම්මා හැම හවිල් ඩියුටි අද මෙවති ඇයි
1: යා
0: ඕ දැන් නහ කොම්ෆරට කමිලව خاص කරානේ හැමෝ
1: خاص කරානේ සෝමට තියා කොජෙත
0: මි ෆිනා
1: එසම කොජ
0: මෙහාර දැන් අලකේනු බුණ වැනි වර ගින ෂෝතකන් ආරැසි
1: නහ නහාරු නේනදෝ
0: නහුවා දැ අලමි දෙම අනේ නහ බැවිර වන්ද ආඩුගේ ප්‍රෝග්‍රෑම් තක්ග
1: ආඩු ඕනෝ
0: නුවන්දෝ එමෙ නහ ෆිනා දිමාවි ආඩුගේ ප්‍රෝග්‍රෑම් කො නහුවක yes ema na hoge someta melawa hasa kurani do
1: ya
0: na wara ufa vetenge badalima
1: ya na thank you nge
0: ya ummid kara dima wani kama wara ufa veri baajaver wagot kora kaide
1: ya thank you
0: me hai sabun na hoge someta me hasa kurila waya ku fina kuriyadana

0: නුවදියේකේ මෙගාහර්ට්ස් දිවේ FM අබදුස් එම්මේ ගාතුග.
1: ළමයි කක්වහ. ළමයි.

0: දිවෙහි FM දිවෙහි නායකු නොමැති එක මෙගාහර්ට්ස් නොමැති එක මෙගාහර්ට්ස් දිවෙහි FM අබදුවස් එම්මගාත
1: ಮುಜ್ತಮೆನ್ ಹೇಯೋಗುತುಕ ಬಿನಾವೆಗೆ ಅನ್ನನೇ ಕೊಮ್ಮೆ ಫರದಿಗೆ ವೆಸ್ ಜಿಮ್ಮಾಯ ಆಯ್ಕೀಗ

0: ආමේකණි නෝදිහා එකේ මෙගහට් දිවේ FM
1: එම්මේ ෆහරකු ඉවුන් නමස් රාගෙන් හිතා කුලලපාණ එකමුකු ඒගෙතරෙන් හඳාන් හොරි කිතර රාගු බයික එච්චනු කොපිය විස්නු දිවිහි ෆස්කඬුන් උපම්වි දිවිහිංගෙ ෆහොරවරි අමිල්ල අඩුත අමිල්ල රාගුත මි ලවතවගේ නන්තන් ඉගෙනි කියාවර කබ්බා මි ලවතන් හිමනේ ඇල්බම් ගේත දිවිහිංගෙ මි අගුහරි රාගුතක ලව කියා ලවකුන් තරිනකි කොබෑකන් එගේ බා මාසේ ගාඩු ඉපාවා රාගුතක මිහාරු නුකුන්නමුන් දා ලවතෝගෙ මාලුමාත් එකේවරේ බලාලා ටෙස්ට් කොල්ලමා
2: චාලු රාගු
1: ආදිත්‍ය දුවහුගේ රේගඬු අක්කටි ෆනරෑන් බෑවරි වුම්ම මෙසේජ් කුරාණි PSM ආයින්
2: නොදී එක මෙගහර්ට්ස් දිවෙහි FM අබදුවස් එම්මගාතේ

0: නුවදියක මෙගහර්ට්ස් දිවෙයි FM අබදුවස් එම්මෙ ගාතුක
1: හිමෙන් ඉවතිරා
2: බුණ නුකිරිපවා වාහක්තක මුළුවාලවේ දොරෙන්.

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්මේ ගාතුග
1: හිමෙන් යුතිරා
2: බුණ නුකරිපවා වාහකතක කුළුවාලවේ දොරේ

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්ම ගාතුග
1: රීද අපතු වෙස් රීදී